0: සුබ දෙසනක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුණු කෝටි 8 NLB තනට තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: වැරදෙන්න තියෙන බයට මුකුත්ම නොකර ඉන්නවට වඩා වැරදි වැරදි හරි ඉස්සරහට අනේකයි දිනුම වෙන්නේ. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
1: සුබ දවසක්
2: අලුත් වෙලා
1: පහසු වෙලා
2: පැඩි පැඩි වෙලා
1: අංක එකයි ලග්න එකයි
2: සියක්ම ඔබ යතේ
1: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක් නැතේ
1: අංක දෙකයි ලග්න එකයි
2: 2500ක් අතේ අංක තුනට
1: 50000
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

0: 89.1 89.3 Supreme Radio.
1: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
2: අනිත් අය කරන එකම තමා පුට.
1: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
3: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
4: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් මැක්.
6: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
8: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
9: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
10: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
11: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: හරින දැන් අන්න නැවැත්තුවා. මම කිව්වන හෙමින් යමු කියලා.
2: කොහෙද මේ නෝනයි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
3: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන්ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
4: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
5: සුප්‍රීම් මියුසික් සන්දේ.
4: ඉනිදා උදේ 9ට.
3: ඉගෙන ගන්න සර්.
5: The welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
1: සාමාන්‍ය ජාමර මේ අපේ මේ වාහනවල තියෙනවානේ වයිප් එක. මෙන්න මේ වයිප් එක හොයාගත්ත කවුද කියනවා දන්නවද? ඒ වයිප් එක හොයාගෙන තියෙන ගෑනු කෙනෙක් කෙනකෝ දන්නවද? කවද මාටි අඩම්බර කතා ගන්න. 1902 වගේ කාලෙදි ජාමර කාන්තාවක් නිව්යෝක් නගරයේ සංචාරයේදී දකිනවා හිම වැටෙන වෙලාවට රියදුරාට වාහනය නවත්ත වාහනයෙන් බැහැලා හිම අයින් කරන්න වෙනවා කියලා. ඒක සැරින් සැරේ කරන්න වෙනවා. ඒක පුදුම දුකක් ජාමර. ඇය තමයි මේරි ඇන්ඩර්සන් කියලා කියන්නේ. ඒ ඇයට පුළුවන් වෙන ඔය වයිප් එකේ මුල් සැලසුම හදන්න.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. Welcome show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
7: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
3: ඈ හැබෑවට
7: සතියේ දවස් පහේම දවල් දෙකට
8: සින්දු කපේ විත් නිමේෂා
9: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
10: The welcome show.
11: I burn subodasana kavala udasana hada.
12: Supreme Radio the welcome show.
9: Satya davas pahema ude hatata.
10: The welcome show.
11: Anugrahaya.
13: Vartha pita vartha tadame koti ate NLV tanade tahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supiritya galaba dibin rathi samvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanani dahane viladigena obat koti patiye kuwan.
14: Navina takshanayen. නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
15: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
16: 89.1 89.3

89.1 89.3 Supreme Radio.

0: with Supreme Radio.
1: වැරදෙන්න තියෙන බයට මුකුත්ම නොකර ඉන්නවට වඩා වැරදි වැරදි හරි ඉස්සරහට යන එකයි දිනුම වෙන්නේ. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: වැඩි
2: වැඩි වෙලා. අංක 1යි ලග්න 1යි
1: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හෆනින් ඊවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ
1: back to back සින්දු අහන්න
4: let's go
0: Every weekday at 4 p.m. in Porto with Ashi Ali Hamu.
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
6: සුවඳ දැනි දැනි දැනෙනවා.
0: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
5: සතියේ දිනවල රාත්‍රී 7ට
7: අනුග්‍රහය
8: එන්න

0: කැන්ලුවිත් සුප්‍රීම් රඩියෝ.
1: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ බෙගාපව රුපියල් කෝඩියේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ එන්.එම්. ජයසේන මහතා.
2: මට කෝඩියක ටිකට් එකක් ලැබුණා. මට ගොඩාක් සන්තෝෂයි. මේ මගේ කුඹරක තියලා තිබුණා. ඒක උකත් සරව ගන්න දුනා. පොඩි සාමාන්‍ය නිවසක් හදාගන්න. මම දිනපතාම ටිකට් බලන ටීවී එකේ. ටීවී එකෙන් බලන වෙලාවේ තමයි තිබුණේ අංක 4ක් ගැලපුණා ඉංග්‍රීසියක්. සුපිරි අංකෙ පමණයි ගැලපුණා. ගෙදර පවුලේ අපි දැනට ඉන්නේ අපි 3 දෙනා. මුණුබුරයි මායි නෝනා. ඉතින් අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් දිනකට මේ 15ක් 20ක් ගන්නවා. දැන් මට ටිකට් එක ඇදුනට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකට් ගැනීම අපේ මේ වැඩි විලක් වෙනවා. ටිකට් සමහර විට අලෙවි කරන තැන්වල මදි වෙනවා. ආපහු මේ ඉතුරු තැන් වලින් ටිකට් අලෙවි කරන එක ගෙනාලා දෙන එක කෙනාට කියවන් පස්සේ ආපහු ගෙනත් දෙනවා. ඒ ටිකට් ඉවර වෙන බොහොම සතුටින් ගන්නවා.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: සුප්‍රීම් රේඩියෝ උසස් මතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0512
1: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලා ලියව කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙතින් දන්න කියන GI box bar.
5: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
6: The welcome show.
7: I work for Bodhasa Nakavala Udhasana
6: Hatha. Supreme Radio, the welcome show.
5: Satya Davas Pahema, Udhe Hatata.
6: The welcome show.
7: Anugrahaya.
8: Vartha Pita Vartha, Tabane Koti Ate, NLB Tanadita Hane, Lutraye, Rupyal Koti, Dahatuna, Name Ata, Ikma Vu, Devanta, Supirite Agalabadimin, Rate Sangvardhaneta, Devanta, Shaktiak Vimin, Obad Dinava, Ratat Dinavana, Jatiya Mahatana, Sampata, Tanadita Hane, Viladikana, Obad Koti Pati Kuvan.
9: Meltol, Hisaratya, Una, Sempratishyava, Angapata වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
7: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
11: 89.1 89.3 Supreme Radio.
12: Supreme Radio. Make a superior.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ඩෝල් හිසරදය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6.10.22
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: අපරණ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙ
5: හරි හිතට ශක්තිය
6: සිරුරට සුවය
7: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
8: ලස්සනට ඉන්න අලුත් රහස්
9: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
10: කලර්ස් ගුණ පිළිකෑම
11: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
8: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
12: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
13: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා
8: සතිය දවස් පහේම උදේ
14: The Welcome Show.
15: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
16: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති
17: වෙන්නේ.
16: පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ.
17: ඒ
16: වගේම ඇත් පොකුණ අයිති වෙන්නේ අභයගිරියට. ඒ වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපුණු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
17: තියෙන්නේ.
8: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
14: The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: ගුඩ් මෝනින්, දැන් වෙලාව උදෑසනයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරිය.
1: සුරන් හමන ගමන් තාලය
2: සුරඟ බද
0: එකෙන් 89.3
1: Endless Weekend with Supreme Radio.

උදෑසන වෙලාවේ 6යි දැන් වෙලාව. ආයුබෝවන්. ගුඩ් මෝර්නින්. කාලෙකට පස්සේ ඔන්න ගුඩ් මෝර්නින් කියන chance එකක් මට හම්බුණා. නැත්නම් ඉතින් සාමාන්‍යයෙන් මම ගුඩ් ආෆ්ටර්නූන් කියාගත ගමන් දෙන්නේ. රයිට් ඉතින් අද ජූලි මාසේ 5 වෙනි ඉරිදා දවසේ සුපුරුදු විදිහට වගේ endless weekend එක happening කරන්න, chill එකේ ගත කරන්න ඔන්න මම ඉන්නවා උදේ 8 ඉඳලා හවස 5 වෙනකම් මෙතන. ගන්න ෆෝන් එක 2212 510 510ට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් 0718 893 893ට WhatsApp message එකක් එවන්නත් ඔයාලට පුළුවන්. එවගේ www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපිව ඔන්ලයින් දහන්නත් ඔයාලට පුළුවන්. endless weekend නඩුවෙන් කතා වැඩි සින්දු. හැබැයි ඉතින් ඔයා දන්නවා මගේ ටැග් ලයින් එක මොකක්ද කියලා. මන්න චිට කතා කරනවා. අඩුවෙන් කතා වැඩියෙන් සින්දුනාට මං චුට්ටක් කතා කරනවා කමක් නැහැනේ. හරි, එහෙනම් ඔන්න endless weekend පටන් ගන්න තමයි ලස්සෙ වෙන්නේ. උදේ 8:00 වෙලාදී 7:00 දැන්. මන්නේ මිෂා

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: වැරදෙන්න තියෙන බයට මුකුත්ම නොකර ඉන්නවට වඩා වැරදි වැරදි හරි ඉස්සරහට යන එකයි දිනුම වෙන්නේ. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි
2: පැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
3: 100ක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්.
5: ජාතික ලොතරැයි මණ්ඩලය.
6: Endless Weekend with Supreme Radio.

0: ශුභාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 862 812
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
2: මෙල්වා එක ලංකාවේ එක
3: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිබත්ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිබත්ගොඩ
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
6: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම යනන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද පවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්ම
5: හැබෑවට
3: සතිය දවස් පහේම දවල් දෙකට අන්න නැවැත්තුවා මම කිව්වන හෙමින් යමු කියලා
5: කොහෙද මේ නෝනයි මහත්තයා යන්නේ වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද
7: අද ඉතින් නිවාඩු දවසනේ සර් එක දිගට නන්ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නෙම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා
5: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ එහෙනම් සද්ද පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ
3: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න
8: මගේ රට

0: සුපීම් රේඩියෝ මේක සුපිරියක්. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පව ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයක ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා ගම්පහ රත්නසිරි මහතා.
1: මම රත්නසිරි, මම ගම්පහ දෙසි බදිකේ තාපික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයක් තියෙනවා. මම ඇඳුනා මම ලක්ෂයක් ඉස්සර දෙකක් තුනක් ඇදලා දෙනවා. රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්න. ගත්තොත් තමයි ටිකට් එකක් ඇදෙන්නේ. ගන්න නැතුව මේක ඇදෙන්නේ නැහැ, මේක දිනුන්නේ නැහැ කියන්නේ නැහැ. රජයටත් මේ 30ක් හරිනවා. ජනාධිපති අරමුදලටත් ඒකත් රටට සේවයක්. මේකෙන් අපිට ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. ඒකත් අපිට සෑහෙන සේවයක් කියන එක මම බලාපොරොත්තු වෙනවා. මම මගේ වචන දෙකේ ලේස් ෂොප් එකක් කරන් හිටියේ. මම ඉස්සෙල්ලා ලේස් ෂොප් එක මගේ ව්‍යාපාර වැඩිලා ගියේ. මගේ ව්‍යාපාරය නැවත නගා සිටු වීම තමයි මගේ එකම ප්‍රමාණය. මේ ලක්ෂය ඉස්ස මම කියන්නේ මේ ටිකට් ගන්න ගත්තොත් තමයි ඇදෙන්නේ. මගේ ව්‍යාපාරිකේ මට කරන් යන්න පුළුවන් දැන් කිසි කරදරයක් නැහැ. ජාතිරෝතන මණ්ඩලයට ඒ කාර්යමණ්ඩල සහෝද සේවම මම ස්තුති කරනවා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3

0: ප්‍රීම් රේඩියෝ ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 0112739188.
1: ඔය එන්නේ පණ්ඩිත නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: හා මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI box බෝඩ් කරන්න ආවේ.
1: දෙන්නංක හොඳ වර්ගයේ.
3: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනිට විශ්වාසයක් තියෙන මෙන්වා GI box බා.
4: මෙන්වා මෙතින් දන්න තියෙන GI box බා.
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
6: සුවඳ දැනි දැනි දැනෙනවා.
7: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
5: සතියේ දිනවල රාත්‍රී 7ට
3: අනුග්‍රහය
8: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
9: The Welcome Show.
10: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
11: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති
12: වෙන්නේ.
11: පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ. ඒ වගේම ඇත් පොකුණ අයිති වෙන්නේ අභයගිරියට. ඒ වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායිහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
10: තියෙන්නේ. මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
9: The Welcome Show.
13: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකාලමු.
14: ඩෙංගු රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහිත් ව්‍යාජ ඖෂධයන් භාවිත කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
13: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
15: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩතහනේ නුතරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
4: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්ය බහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හයි බෝන් අංකල් දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
5: අනිත් අය කරන එකම තමා පුට.
4: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
6: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපිරි රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
7: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
8: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් මැක්.
9: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
10: The welcome show.
6: I burst the bodas and I come along with us on a hunt.
10: Supreme Radio the welcome show.
7: සතිය දවස් පහේම උදේ 7ට.
10: The welcome show.
6: අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩතහනේ නුතරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
11: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
12: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
13: Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: Endless Weekend with Supreme Radio.

උදේ 9යි විනාඩි 8යි දැන් වෙලාව. ඉතින් මේ පැත්තට කෝල් එකක් දෙන්න කියලා වට මතක් කරනවා උදෙන්ම මගේ කිංකිණි නාදය ඇහෙනකොට. කෝල් එකක් ගන්න තියෙන කොහොමද නේද? 01112 510 510ට කතා කරන්න. එහෙමත් නැත්නම් 01718893893ට WhatsApp message එකක් එවන්නත් ඔයාලට පුළුවන්. එමගේ www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපිව ඔන්ලයින් අහනත් ඔයාලට පුළුවන්. ඒ වගේම තව චූටි වෙලාවකින් මම යනවා අපේ TikTok live එක පැත්තට. ඉතින් මතක් කරන ඔයාට ඒ පැත්තටත් එන්න කියලා මං ඒ පැත්තට ආපුවම. එමගේ මට තව දේවල් ටික මතක් කරන්න ඕනේ. හා හා පුරා කියලා යන Facebook එකට ගිහලා සර්ච් කරන්න Supreme Radio කියලා. එතකොට ඔයාලට අපේ page එක දකින්න හම්බ වෙනවා. ඉතින් අපිව තාම like කරේ නැද්ද? ඇයි ඒ? ආ? Like කරේ නැත්නම් like කරන්න ඉක්මන. ඒ වගේම බලන්න පේජ් එකේ මොනවද තියෙන්නේ කියන ඔයා වෙනුවෙන් ගොඩක් දේවල් අපි දාලායි තියෙන්නේ, අප්ලෝඩ් කරලායි තියෙන්නේ. ඉතින් ඒ දේවල් ඔයත් බලලා වගේ යාළුවොත් එක්කත් ෂෙයා කරගන්න අමතක කරන්න එපා. SB ගෙන් නැවතින්නේ නැතුව යන YouTube එකද, YouTube එකෙත් ඔන්න අපි ඉන්නවා. ඔයාව එනකම් මග බලාගෙන ඉතින් අපේ channel එක තියෙනවා Supreme Radio අපිව subscribe කරන්න. ළඟම තියෙන bell icon එක හත මතක් කරලා click කරලා තියාගන්න. එතකොට ඉතින් අපි video එකක් දාපු ශනිකව ඔයාට notification එකක් හැරව අන්න video එකක් දැම්ම ගිහිල්ලා බලන්න කියලා. ඒ වගේම YouTube එකෙන් යන TikTok එකද, TikTok එකෙත් අපි follow කරන්න. මොකද අපි live ආපු ගමන් ඔයාට notification එකක් එනවා නිමේෂාවා එන්න කියලා පැත්තට. ඒක නිසා follow කරලා තියාගන්න. TikTok එකෙන් අන්න ඉන්ස්ටාග්‍රෑම් එකට අපි ඉන්ස්ටාග්‍රෑම් එකෙත් තියෙනවා. ඉතින් අපි ඉන්ස්ටාග්‍රෑම් එකෙත් ෆලෝ කරලා තියාගන්න කියලා ඔයාලට මතක් කරනවා. එහෙනම් ඉතින් 9:09 වෙලාව බලන්න කොච්චර සුබ මොහොතක්ද කියලා නේද? සුබ වෙලාවක්. අපි කියනවා මේ අර එක වගේ අංක දෙකක් තියෙනකොට වෙලාවකට ඒන්ජල් නම්බර් එකක් කියලා නේද? 9:09, 10:10, 11:11. එහෙනම් ඉතින් මේ සුබ මොහොතේ සුබ විදිහට අපි යනවා සින්දුවක් අහන්න. මං ඉන්නවා කියලා කියන්නේ ඉතින් දවසම සුබයි. උදේ 9:00 විනාඩි 10:00.

0: සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාමික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාමික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ හැපනින් ඒවිනින් ඩ්‍රයිව් එක
3: ලීඩ් කරනවා.

0: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථාවක් දෙන කොටු දෙකට 1000 කොටු 3ට 4000

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: වැරදෙන්න තියෙන බයට මුකුත්ම නොකර ඉන්නවට වඩා වැරදි වැරදි හරි ඉස්සරහට යන්නේකයි දිනුම වෙන්නේ. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි
2: වෙලා. අංක එකයි ලග්න එකයි.
3: සියක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක් නැතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ සමුරු බලක බදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 1022
2: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
5: මෙල්වා මෙතින් දන්න කියන GI box bar.
6: The welcome show.
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
8: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති වෙන්නේ. පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ. ඒ වගේම ඇත් පොකුණ අයිති වෙන්නේ අභයගිරියට. ඒ වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායිහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
7: තියෙන්නේ. මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
6: The Welcome Show.
9: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකාලමු.
10: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
11: Number 1 hit music station.
5: Supreme Radio.

0: ප්‍රීම් රේඩියෝ
1: Endless Weekend with Supreme Radio.

0: කන්ට්‍රෝල් කරේ මන්ටලයි.
1: ආ ඔය එන්නේ පඬිතු නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: ආ මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI බොක්ස් බෝඩ් කරන්න ආවේ.
1: දෙන්නංක හොඳ වර්ගයකින්.
3: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බෝඩ්.
4: මෙන්වා බෙති. දන්න තියෙන GI බොක්ස් බෝඩ්.
5: ජීවිතේ වෙනසක් හොයන ඔබට
6: අපරණ මේ පෘථිවියට අමතරව හිතන්න පුතව කොයි හරි
7: හිතට ශක්තිය
5: සිරුරට සුවය
8: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
7: ලස්සනට ඉන්න අලුත් රහස්
9: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
10: කලර්ස් ගුණ පිළිකේම
11: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
7: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
10: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
12: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
13: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගන්න පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The welcome show kalabalin kammeli kammen patanganna udasana hina vela aasave patanagannatu patanganna satiya davas pahema udey hatata the welcome show
3: anugrahaya
14: inna pyal 40 ta dinum avastha hatma dena kotu

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: 89.1 89.3
3: Supreme Radio.
1: මගේ හඬ, මගේ රට.

0: good morning දැන් වෙලා උදේ 10:00 විනාඩි 1යි
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLV තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: සුදන් හමන ගමන් තාලය
2: සුළඟ ඔබද
0: අසුන් නවයයි තුනේ
1: Endless Weekend with Supreme Radio.

උදේ 10යි විනාඩි 10යි දැන් වෙලාව. අද නම් සුබයි කියලා කියන්නේ. අන්න තවත් අපිට වාසනාවන්ත අංකයක් ලැබුණා. දැන් කලින් මම කතා කරනකොට උදේ 9යි 9යි. දැන් ඔන්න උදේ 10යි 10යි. එහෙනම් ඔන්න මේ සුබ වෙලාවේ වරි මතක් කරනවා ඉක්මනට එන අපේ TikTok live එක පැත්තට. මම TikTok live එකක් ඇවිල්ලා ඉන්නේ ඉතින් මන් දවල් 12 වෙනකන් ඉන්නවා ඒ පැත්තේ. ඒ වගේම තව විශේෂ දෙයක් වඩ කියන්න ඕනේ. Music Sunday. ඒක ඒ කියන්නේ ඔයා කැමද සින්දු ඔන්න request දෙනවා මම පැය දෙකක් මේ පැත්තට ඇවිල්ලා. ඔයාලට පුළුවන් මගෙන් ඉල්ල ගන්න. ඔයාලට පුළුවන් live එකට ඇවිල්ලා comment කරලා ඉල්ල ගන්න. එහෙම නැත්නම් 0112510510 ට call එකක් දීලා ඔයාලට පුළුවන් ඔයා සමසිඳු මගෙන් ඉල්ල ගන්න. ඒ වගේම 0718893 3 ට WhatsApp message එකක් එවලා තවට බලන් ඔයා කැමති සින්දු වන මගෙන් ඉල්ල ගන්න. දවල් 12 වෙනකන් ඔන්න ඔයාලට chance එක තියෙනවා. right. එහෙනම් අපි සුබ මොහොතේ සුබ වෙලාවට දැන් යන්න යන්නේ සින්දුවක් අහන්න. අහන් ඉන්න හවස 5 වෙනකන් මං ඉන්නවා මෙතන. endless weekend one and only නිමේෂත් එක තමයි ඔයා අහන්නේ. උදේ 10යි විනාඩි 11යි දැන්.

0: ප්‍රේම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස්ටේන සරුනේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස්ටේන නුවර පාර කිරිපත් ගොඩ
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
2: හිතට ශක්තිය
3: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
6: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
3: කලර්ස් වලට පිරි කැම
7: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
3: Happening evening drive එක
2: lead කරලා
8: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ back to back සින්දු අහන්න
9: let's go
2: every weekday at 4 p.m. දෙම් පොට්ටෝ with ආශි යලි

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: වැරදෙන්න තියෙන බයට මුකුත්ම නොකර ඉන්නවට වඩා වැරදි වැරදි හරි ඉස්සරහට අනේකයි දිනුම වෙන්නේ. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාරක යන්නේ එන්එල්වී සුප දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: පැඩි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යටේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: අපිට වාර්තා තබන කෝටි 8 NLV දනඩ තහනිය ලොතරැයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
5: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති
1: වෙන්නේ.
5: පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ.
1: ඒ
5: වගේම ඇත් පොකුණ අයිති වෙන්නේ අභයගිරියට.
1: ඒ
5: වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපුණු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
1: තියෙන්නේ.
4: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3
7: Supreme Radio.
4: මගේ හඬ, මගේ රට.

0: சுப்ரீம் ரேடியோ மேக்கர் சூப்பீரியா ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ ධන නිධානය 8,68,000 ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රත්නපුරේ ප්‍රියරත්න මහතා
1: මගේ නම ප්‍රියරත්න මට රුපියල් 40කින් කෝටි 8,36ක් හම්බුණා මේ ඇතරම මේ රොතරය මණ්ඩලයේ බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව ඒකම මම නිතරම ලොතරැයි ගන්නවා දවසට 10-15ක් ගන්නවා. ඉතින් මට කවදා හරි ලොතරැයි කැදේ කියලා මට විශ්වාසයක් තිබුණා. බොහොම සන්තෝෂයක් ලැබුණා මං හරි දැන් ඉඳගියත් නෑ මට. මේගේ මුදල් ලැබීමක පිළිවන්. ඇත්තටම ලොතරැයි මණ්ඩල දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරනවා. මේ මුදලක් ලැබුණාම මේ දිනවල යොදා ගන්න පුළුවන්. ඇත්තටම මේ ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රයෝග මුදල් ලබා දීම පිණිස. ඇත්තටම මේ වැඩි වැඩියෙන් ලොතරැයි මිලදී ගන්න. එතකොට තමයි මේ ලොතරැයි ගත්ත තරම තමයි මේ දිනුම් ඇදෙන්නේ. මම හිත හැමෝටම වාසනාවක් තියනවා මේ ටිකට් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මම ඉදිරියට ටිකට් නිතරම ගන්නවා. ලොතරැයි මණ්ඩලයේ වෙනුවෙන් මේ ඔබට ජයග්‍රහණ ලැබේ කියලා මම විශ්වාස කරනවා. ඔව් ඇත්තටම ලොතරැයි මණ්ඩලයේ බේරගත්තු ස්ථිතියන්ත වෙනවා. මොකද මේ වගේ මුදලක් මට ලබා දී පිළිබඳ විතරකට ඔබ තමන් හදලා කියන්නේ විතරම ලොතරැයි මිලදී ගන්න කියලා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB 89.1 89.3 Supreme Radio.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
2: Fiber laser, CNC laser, plastic laser සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සල අසල opening production වෙතින් අමතන්න 0112739180ට
3: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
4: The welcome show.
1: I work සුබදාසන කවලා උදෑසන හන්න.
4: Supreme Radio the welcome show.
2: සතිය දවස් පහේම උදේ 7ට.
4: The welcome show.
1: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තනනි තහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: Mentol හිස රතය උන සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Mentol පැරසිටමෝල් විශේෂයකි.

0: අලුත් පැයක් දෙවලා උදේ කළ හයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න පියල් 40ට දිනුම් අවස්ථාව.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සුරන් හමන ගවන් තාලය
2: සුරඟ බද
0: එකෙන් 89.3
1: Endless Weekend with Supreme Radio.

උදේකරහයි විනාඩි 9යි දැන් වෙලාව. ඉතින් ඉක්මනට ඉක්මනට යන ලෑස්ති වෙන්නේ අපේ TikTok live එක පැත්තට. ඔයා දන්නවනේ සාමාන්‍යයෙන් මම live ඇවිල්ලා දෙවෙනි පැයේ කරන්නේ live එකේ ඉන්නේ යාළුවෝ ටික මතක් කරන්න කියලා. රයිට්. ඉතින් ඕන අද සුපුරුදු විදියට ෆස්ට් කමෙන්ට් එක දැම්මේ අපේ සංජීව. ඉතින් ඕන සංජීවව තමයි මම කලින්ම එකතු කරගන්නේ. ඒ වගේම ඩුබයි වලින් අපේ විශ් ඉන්නව, හිනදු බෙන් සාශ් ඉන්නව, බෙන් ටෙනිසන් ඇවිල්ලා ඉන්නේ ලයිව් එකට, හරිම සතුටුයි. ඒ වගේම රම්‍යා කුවේට් වලින් අපිත් එකතු වුණා, සිරි කුමාර ඉන්නව, කිෂෝ ඉන්නව, නලින් ඉන්නව, ශ්‍රීශ්‍රී ඉන්නව, වෙරොනිකා ඉන්නව, දුෂාන් ශාන් ඉන්නව, ඩිලා නිරෝෂ් හන් වලින් අපිත් එකතු වුණා. ඒ වගේම හසලකින් අපේ මනෝජ් ඉන්නව, සුරංග සම්පත් ඉන්නව, ඒ වගේම නිලන්ත ඉන්නව, රකිත ඉන්නව, ඒ වගේ රකිත මහිතන්නේ ජපාන් වලින් තමයි අපිත් එක්ක එකතු වුණේ. ගයන් රවීන්ද්‍ර ඉන්නව, අපේ කඩියා ඉන්නව, ජයලත් කුමාර ඉන්නව, සුනේත් රුක්මාල් ඉන්නව ඩුබයි වලින්, ඒ වගේම තව කවුද, රෂු ඉන්නව, යෂ් ඉන්නව අපිත් එක්ක, ඒ දෙකම චිකා ඉන්නව, ශරණි ඉන්නව, චමිල් ඉන්නව, කෝසල ඉන්නව යුකේ වලින්, අචින්ත දිල්ෂාන් ඉන්නව, රෂි පෙරේරා ඉන්නව, ප්‍රමෝද්‍ය ඉන්නව, ඒ දෙකම අපේ සසේවත් ජපාන් වලින් ගොඩක් ආදරෙන් මේ පැත්තට එකතු කරගන්නවා. ඒ වගේම අසංක ඉන්නව, අසංක හයි කියලා මැසේජ් එකක් කියවලා තියෙනවා. හයි අපේ මේ ගිෂු කියනවා ඉවෝන බබාවත් ඔන්න එකතු කරගන්න කියලා. අනිවාර්යයෙන්ම එකතු කරගන්නම්. අපේ එක්ස්වත් ඔන්න ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. රයිට්. ඒ වගේම TikTok live එකෙන් මේ පැත්තේ යාළුවෝ ඉන්නකොට මම යනවා මේ පැත්තට කතා කරපු කීප දෙනෙක්ව එකතු කරගන්න. ඒ තමයි පිළියන්තරින් මට සරත් කතා කරා, වසන්තිව, සචිතව, කෞශල්‍යව, චනත්මිව, ඒ වගේම ඩිෂානි, ලක්මින, සරත්ව ලස්සනම ලස්සන සින්දුවකට මට එකතු කරගන්න කියලා කිව්වා. ඒ වගේම අද බර්ත්ඩේ එකකුත් තියෙනවා. ඒ තමයි අපේ හසලක මනෝජ්ගේ අත්තම්මගේ බර්ත්ඩේ එක කියලා තමයි කිව්වේ. ඉතින් ඔන්න අත්තම්මගේ නම තමයි යශෝ බැනිකි. අපිත් ඔන්න අත්තම්මට විශ් කරනවා නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා කියලා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට ලයිව් එකේ කට්ටියවත් එකතු කරගෙන, මේ පැත්තට කතා කරපු කට්ටියවත් එකතු කරගෙන අපි යනවා සින්දුවක් අහන්න. ඒත් එක්කම ඩිල් ඉන්නවා, ඩිල්වත් එකතු කරගන්නවා. ජයලී අපේ දේශාන්ඩ ඉන්නවා, දේශාන් දුන ඔයාව තියෙනක සින්දුවට ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නවා. රයිට්. එහෙනම් මේ විදිහට තමයි යාළුවෝ සෙට් එක ඉන්නේ. සුරේෂ් කුමාර් හයි කියලා මැසේජ් එකක් එවලා තිනවා. හයි සුමිත් ඉන්නවා. එහෙනම් කට්ටියව එකතු කරගෙන අපි යනවා 11යි 11යි වෙලාව. මං කියුවා අද දවස සුභයි, අද දවස සුභයි. අහගෙන ඉන්න හවස පහ වෙනකන්.

0: සුප්‍රීම් රේඩියෝ
1: දෙවනා මතක් කරන්න මුදේ 11යි වෙනාඩි 15යි.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දිනු. කිරිපත් ගොඩ, චාමික බ්‍රාස් ස්ටේනස්, සරුනේරු, දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාමික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
3: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
6: එම මෙහෙම
7: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
8: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
5: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
9: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා The Welcome Show.
10: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
11: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති
12: වෙන්නේ.
11: පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ.
12: ඒ
11: වගේම ඇත් පොකුණ අයිති වෙන්නේ අභයගිරියට. ඒ වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපුණු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායිහනිම්ගේ වාර්තාවල තියෙනවනේ උන්වහන්සේ ලංකාවට එද්දී

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: වැරදෙන්න තියෙන බයට මුකුත්ම නොකර ඉන්නවට වඩා වැරදි වැරදි හරි ඉස්සරහට අනේකයි දිනුම වෙන්නේ. සිහින දිනන ජයග්‍රහී දවසකට පාරක යන්නේ එන්එල්වී සුප දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: පැඩි පැඩි
2: වෙලා, අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ අතේ,
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: Endless Weekend with Supreme Radio.

0: 89.1 Supreme Radio. සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6.18.22
1: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
2: සුවඳ දැනි දැනි
0: සොදුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
3: අනුග්‍රහය
4: එන්න

0: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳලු ඇසේ නොගැටුණු තැන් සොයා උතුම්ම යම සත්‍චාරයක්
0: Travel with Supreme
1: සතියේ දවස් පහේම
2: The Welcome Show අහන්න
0: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
1: ඉවතලන ප්ලාස්ටික් වීදුරු බඳුන් බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
1: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
2: අනිත් අය කරන එකම තමා පුත.
1: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
3: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
0: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
5: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
6: The welcome show.
3: I burn සුබදාසනක බල උදෑසන හදලා.
6: Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
6: The welcome show.
3: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: ඔය වචන තියෙන ගීත ටික මට කියන්න.
11: 89.1 89.3
12: ගන ඔයාට අපේක
13: Supreme Radio.

0: දැන් වෙලාව දහවල් 12යි. 89.1 89.3 ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටි

89.3 Supreme Radio.

0: වැරදෙන්න තියෙන බයට මුකුත්ම නොකර ඉන්නවට වඩා වැරදි වැරදි හරි ඉස්සරහට අනේකයි දිනුම වෙන්නේ. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුභ දවසක්.
1: සුභ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි
1: වෙලා. අංක 1යි ලග්න 1යි.
2: 100ක්ම ඔබ යකේ.
1: අංක 2ක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
2: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුභ දවසක්.
3: දවස සුභයි සිහින දිනයි. සුභ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස්ටේන සරුනේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස්ටේන නුවර පාර කිරිපත් ගොඩ
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0012
3: Happen in evening drive එක
2: lead කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: බොරු කියනවා ඉතින් මට උඹලට බොරු කියන්න බෑනේ
3: Back to back, Sindhu Ahanma.
6: Let's go.
2: Every weekday at 4 p.m. in Port Town with Ashi Yalini.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හැමතේකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අතම ලාඕචි ගන්න
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
3: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
4: The Welcome Show
5: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema ude hatata
4: The Welcome Show
1: anugrahaya
6: enna piyal 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිෂ්ඨ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
7: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
1: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය හිසරදය ඇඟපත වේදනාව මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
10: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ
1: හැමතේකම එක වගේ නෙවෙයි. ලාෝචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාෝචී ගන්න.
2: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2 739 188.
0: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
3: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති
4: වෙන්නේ.
3: පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ. ඒ වගේම ඇත් පොකුණ අයිති වෙන්නේ අභයගිරියට. ඒ වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායිහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
4: තියෙන්නේ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
0: The Welcome Show.
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තන නිධානයේ ලොතරැයියේ රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: 89.1 89.3 Supreme Radio

0: good afternoon දැන් වෙලාව දවල් 1යි
1: ජීවිතේ සිහින සැපකරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න යාල් 40ට දිනුම්

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: සුරන් හමන ගමන් තාලය
2: සුරඟ බද
0: එකෙන් 89.3
1: Endless Weekend with Supreme Radio.

0: ප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හෆනින් ඒවිනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් මට උඹලට වරු කියන්න බෑනේ
4: Back to back සින්දු අහන්න
5: Let's go
0: Every weekday at 4 PM in Porto with Ashi Ali
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: අතරෙනෙම පෘථිවියට අමතරව හිතන්නකො තව කොයි හරි
0: හිතට ශක්තිය
1: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
0: ලස්සනට ඉන්න අලුත් රහස්
6: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් අසකුණ පිළිකෑම
3: ජාපෝලි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
0: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
7: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති
3: වෙන්නේ.
7: පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ. ඒ වගේම ඇත් පොකුණ අයිති වෙන්නේ අභයගිරියට. ඒ වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායිහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
0: තියෙන්නේ. මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
1: Supreme Radio.
0: මගේ අහන්න මගේ රට.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙනසූ තේරසය. ඔබ වගේ අදත් නොවෙනසූ තේරසය. ඔබත් අතම ලාඕචී ගන්න.
2: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7.6.18.22.
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
4: සුවඳ දැනි දැනි
5: සොදුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
3: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව වටා ඇති ජලය කලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
3: වචන තියෙන ගීත ටික මට
7: කියන්න. 89.1 89.3
8: ඔයාට
9: Supreme Radio.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස,
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? අවසව
2: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
3: සතිය දවස් පහේම දවල් දෙකට
4: සින්දු කැෆේ විත් නිමේෂා.
5: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The Welcome Show.
3: අයිබෝන් සුබදාසනක වෙලා උදෑසන හතයි.
6: Supreme Radio The Welcome Show.
5: සතිය දවස් පහේම උදේ හතට.
6: The Welcome Show.
3: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: Meltol හිසරතය උන සම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
9: Endless Weekend with Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: සුරන් හමන ගවන් තාලය
2: සුරඟ බද
0: එකෙන් 89.3
1: Endless Weekend with Supreme Radio.

දවල් දෙකයි වෙනාඩි 9යි දැන් වෙලාව. ලන්ච් එකෙන් පස්සේ අපේ දෙවනි පැය තමයි මේ විදිහට පටන් ගන්නෙ. ඉතින් ඔයාලට මතක් කරනවා මේ පැත්තට කෝල් එකක් දෙන්න මම ඉන්නවා හවස 4 වෙනකන්. 01112 510 510ට කතා කරන්න පුළුවන් ඔයාට. එහෙම නැත්නම් 01718යි 893යි 893ට WhatsApp message එකක් එවන්නත් පුළුවන්. ඒ වගේම www.supremeradio.lk අපේ වෙබ්සයිට් එකෙන් අපිව ඔන්ලයින් අහන්නත් ඔයාලට පුළුවන්. මං එනවා තව චූටිම චූටි වෙලාවකින් TikTok live එක පැත්තේ. ඉතින් ඔයාලට මතක් කරනවා ඒ පැත්තට ඕමම හිමිසුරුවත් තට්ටු වෙන්න කියලා. Alright, එහෙනම් හවස 4 වෙනකම් මා වහගෙන ඉන්න endless weekend අඩුවෙන් කතා වැඩිින් සිද්ධ. හැබැයි ඉතින් ඔන්න මන්න චුට්ටක් කතා කරනවා හරිද? දවල් දෙකයි වෙනාඩි 10යි දැන්. ඔයා මේ හගරින් endless weekend වන නොලේ. ඉමේෂත්

0: සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හා. අයිබෝන් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
4: අනිත් අය කරන එකම තමා පුට.
3: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
5: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපිරි රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
6: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් මැක්.
8: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: වැරදෙන්න තියෙන බයට මුකුත්ම නොකර ඉන්නවට වඩා වැරදි වැරදි හරි ඉස්සරහට යන්නේකයි දිනුම වෙන්නේ. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තැඩි
2: පැඩි වෙලා අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යකේ
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ අංක 3ට
2: 50000
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: දෙකයි විනාඩි 30යි දැන්
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: හැම දෙයකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඊතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අදම ලාඕචි ගන්න
3: Happening evening drive එක
4: lead කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා
6: වරු කියනවා ඉතින් මට උගලට වරු කියන්න බෑනේ
3: back to back සින්දු අහන්න
7: let's go
8: every weekday at 4 PM in Porto with Ashi Ali
9: the welcome show
10: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑතුන
11: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති
12: වෙන්නේ.
11: පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ.
12: ඒ
11: වගේම ඇත් පොකුණ අයිති වෙන්නේ අභයගිරියට. ඒ වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
12: තියෙන්නේ.
13: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
9: The Welcome Show.
14: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
14: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
15: වචන තියෙන ගීත ටික මට
16: කියන්න. 89.1
17: 89.3
18: Supreme Radio.

ඔොදකයි වනාඩීත සතයි දැම් වෙලාව හදීම වෙලාව මම ටික්ටොක් ලයිව එකක් ඇවෙල්ලා ඉන්නේ. මතක් කරන ඔයාට අපේ ලයිවක පැතරත් ඔහොම හිමින් එන්න කියලා. ඒ අතර යන්න හොම ෆස්බුක් එකට තාම අප FBකින් ෆොලෝ කරනතන් අනිවාරයම අපි ෆොලෝ කරන්න අප පේචකට ලයි කරන්න. ඒවගේ අපේ පේචගේ තියෙන වීඩියෝස් වගේ අලුත් එක් අක්ෂය කරගන්න අමතක කරන්න එපා. ඒවගේ ම ෆස්බුක් එක නවතින් නැතුව කෙලෙමවා YouTube එකට යන්න. ඉතින් YouTube එක අපි ඉන්න අපේ සුප්‍රීම් රේඩියෝ අපේ චැනල් එක තියෙන අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ඊට පස්සේ යන්න හොම TikTok එකට. TikTok එකේ තව තාම අපි ෆලෝ කරලා නැත්නම් අනිවාර්යයෙන්ම අපිට ෆලෝ අපිව ෆලෝ කරන්න. ෆලෝ කරලා නිකන් ඉන්න එපා. යන්න හොම Instagram එකට Instagram එකෙත් අපි ෆලෝ කරන්න කියලා ඔයාලට මතක් කරනවා. එහෙනම් ඉතින් සුපුරුදු විදිහට ඔය ටික ඔයාලට ඔය විදිහට මතක් කරගෙන අපි යනවා ටාස් කරන්න. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ සාමාන්‍යයෙන් පාටියක් ගත්තා වෙඩින් එකක් ගත්තා අනිවාර්යයෙන්ම ඩාන්සින් ෆ්ලෝ එකට අවශ්‍යම කරන සිදු ටිකක් තමයි මේ හින්දි සිදු කියලා කියන්නේ නේද? හින්දි සිදුවක් දෙකක් තුනක් දාපුවා පොඩ්ඩක් ඉතින් අපි වයින් වෙනවනේ. ඉතින් ඔන්න දැන් ඒ වගේ ආව වයින් කරන්න තමයි මම ලෑස්ති වෙන්නේ. තව දෙකයි විනාඩි 38 දැන්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012 ෆයිබලේස CNC ලේස ප්ලාස්ටික් ලේස සමග නවීන ලේස තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පූර්දෙන් අනර්ග නිමාවකින් බෙල්ලන් විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 0112 739 180
2: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
3: The welcome show.
4: I burn subodas rakavala udasana
3: hatta. Supreme Radio the welcome show.
1: Satya davas pahema ude hatata.
3: The welcome show.
4: Anugrahaya.
5: Wartha pita wartha tabene koti ate NLB tanade dahane lutrayi rupiyal koti 13.98 ikma u davanta supirita aga laba dibin rathi sangvardhaneta davanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiya mahatana sampatha tanani dahane weladi gena obat koti patiyeku wan.
6: Navina taakshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: ලොව සුන්දරතම පාරාදීසේ.
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
8: Travel with Supreme.
4: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.

89.1 89.3 Supreme Radio. Supreme.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: වැරදෙන්න තියෙන බයට මුකුත්ම නොකර ඉන්නවට වඩා වැරදි වැරදි හරි ඉස්සරහට යන්නේකයි දිනුම වෙන්නේ. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි
2: වෙලා. අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: හැමතේකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙනසූ තේ රසය. ඔබත් අතම ලාඕචී ගන්න.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: ඉවතරන මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද?
3: හිතට ශක්තිය.
1: සිරුරට සුවය.
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
3: ලස්සනට ඉන්න අලුත් රහස්.
5: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
1: කලර්ස් වල පිළිකෑම.
2: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
3: Supreme Lifestyle with Manisha. සතිය දවස් පහේම උදේ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති වෙන්නේ. පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ. ඒ වගේම ඇත් පොකුණ අයිති වෙන්නේ අභයගිරියට. ඒ වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායිහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
3: තියෙන්නේ. ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. Number 1 hit music station Supreme Radio.

0: ප්‍රීම් රේඩියෝ
1: අසුන් නවයයි තුනේ
2: එන්ඩ්ලස් වීකෙන්ඩ් විත් සුප්‍රීම් රේඩියෝ.

0: 89.1 Supreme Radio.
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රස්ටීන සරුනේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රස්ටීන නුවර පාර කිරිපත් ගොඩ හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාඕචි ගන්න.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කෆේ විත් නිමේෂා. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
7: The welcome show.
1: I burn subodasana kavala udasana
7: hala. Supreme Radio the welcome show.
6: සතිය දවස් පහේම උදේ 7ට.
7: The welcome show.
1: අනුග්‍රහය.
8: වාර්තා පිට වාර්තා තඹමේ කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: Meltol හිස රතය උන සම්ප්‍රතිශාව ඇඟපත දිනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමෝ.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
11: ඒ වචන තියෙන ගීත ටික මට කියන්න.
12: 89.1 89.3
13: ගණෝ යාට අපේක
0: Supreme Radio.

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
2: Back to back, Sindhu Ahana.
5: Let's go.
1: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
6: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
7: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
8: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
1: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
8: මේ කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන්න ඕනේ.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
9: සුවඳ දැනි දැනි දැනෙනවා.
1: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
6: සතියේ දිනවල රාත්‍රී 7ට
7: අනුග්‍රහය
10: එන්න ඔපිය

හවස තුනයි විනාඩි 52යි දැන් වෙලාව යන්න කියලා තමයි ඉතින් මට කියන්නේ යනවා යනවා උදේ 8 ඉඳලා හවස 4 වෙනකම් ඔගේ සන්ඩේ මම ඔන්න චිල් කරා එන්ඩ්ලස් වීකෙන්ඩ් එක හැපනින් කරා බොහොම ස්තුතියි ඉතින් ඒකට නේද කියලා මම ස්තුතිය කියාගත්තා හරි ඉතින් අද ගියාට හෙට දවල් දෙකට සුපුරුදු විදිහට සින්ද කැෆේ අරගෙන මම එනවා ගේ ළඟට රසකතා ගොඩකුත් එක්ක එතකන් 89.3 ඔය විදිහටම එක දිගටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ගෙන් ගෙන් නම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න මං නිමේෂා.

0: සැන්දෑවක් වෙලාව හවස හතරයි. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනය නොතුරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රාස්ටේනස් සරුවේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතා දැන් වෙනුවෙන් චාලික බ්‍රාස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ. හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අතම ලාඕචී ගන්න.
3: ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇසේ නොගැටුණු තැන් සොයා උතුම් යම් සත්‍යයක්.
3: Travel with Supreme.
2: සතිය දවස් පහේම
4: The Welcome Show අහන්න.
5: 89.1, 89.3 Supreme Radio.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: සස්මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරිවෙලන් සැල්ජාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණයමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධවන්න අමතන්න 01112 8064 012 සමරුමලක බදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 01 6001822
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: The Welcome Show
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන
6: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති
7: වෙන්නේ.
6: පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ. ඒ වගේම ඇත් පොකුණ අයිති වෙන්නේ අභයගිරියට. ඒ වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපුණු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායිහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
7: තියෙන්නේ.
8: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show.
9: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකාලමු.
10: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහිත්තා ව්‍යාජ ඖෂධයන් භාවිත කිරීමෙන් වළකින්න. තද උණ වමනය, හිස රදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
11: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV දනඩිතහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: හැම දෙයකම එක වගේ නෙවෙයි ලා ඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඊතා වගේ අදත් නොවෙනසූ තේ රසය ඔබත් අතම ලා ඕචි ගන්න
4: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
5: ලීඩ් කරන
6: ඔබ ඉන්නේ කොහෙද කියලා
7: බොරු කියනවා ඉතින් මට උඹලට බොරු කියන්න බෑනේ
8: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
4: back to back සින්දු අහන්න
9: let's go
10: every weekday at 4 PM in Porto with Ashi Ali
11: අසු නවයයි එක අසු නවයයි තුන දිවයින පුරා සිසාරා

0: සැන්දෑවක් වෙලාව හවස පහය දැන්. ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න.

0: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
1: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188.
0: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: අතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකෝ තව කොයි හරි
1: හිතට ශක්තිය
0: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානමය හේතු බලපාන
1: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
0: කලර්ස් අකුණ පිළිකෑම
2: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
1: මේ හැම දෙයක්ම එකම තැනකින් දැනගන්න
0: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The welcome show.
0: I burn subodas rakavala udasana
5: hatta. Supreme Radio the welcome show.
1: Satya davas pahema ude hatata.
5: The welcome show.
0: Anugrahaya.
6: Wartha pita wartha tabene koti ate NLV tanadithahane lutrayi rupiyal koti 1398 ikma u davanta supirita aga laba dimin rathi samvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiya mahatana sampatha tanadithahane viladigena obat koti patiya kuwan.
7: Navina takshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: 89.1 89.3 Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රස්ටීන සරුනේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රස්ටීන නුවර පාර කිරිපත් ගොඩ
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
5: The Welcome Show
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
6: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති වෙන්නේ. පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ. ඒ වගේම ඇත් පොකුණ අයිති වෙන්නේ අභයගිරියට. ඒ වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායිහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
4: තියෙන්නේ. ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
8: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාළු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 සුප්‍රීම් රේඩියෝ
9: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
5: සුවඳ දැනි දැනි දැනෙනවා
6: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
4: සතියේ දිනවල රාත්‍රී 7ට
7: අනුග්‍රහය
8: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: ලොව සුන්දරතම පාරාදීසේ
7: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්
6: Travel with Supreme.
7: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.
9: 89.1, 89.3 Supreme Radio.

0: සුබ සන්ධ්‍යාවක්. වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩේ තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සමරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6001822 ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
1: The welcome show.
2: I work සුබදාසනක බලා උදෑසන හන්න.
1: Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
1: The welcome show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: Meltol හිස රතය උන සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
5: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
8: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.

0: Endless Weekend with Supreme Radio.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ බෙගාපව රුපියල් කෝඩියේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ එන්.එම්. ජයසේන මහතා.
2: මට කෝඩියක ටිකට් එකක් ලැබුණා. මට ගොඩාක් සන්තෝෂයි. මේ මගේ උඹරුකක් තියලා තිබුණා. ඒක උකස් සරව ගන්න ඕන. පොඩි සාමාන්‍ය නිවසක් හදාගන්න. මම දිනපතාම ටිකට් බලන ටීවී එකේ. ටීවී එකෙන් බලන වෙලාවේ තමයි තිබුණේ අංක 7ක් ගැලපුණා ඉංග්‍රීසියක්. සුපිරි අංකෙ පමණයි ගැලපුණා. ගෙදර පවුලේ අපි දැනට ඉන්නේ අපි 3 දෙනා මුණුබුරයි මායි නෝනායි. ඉතින් අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් දිනකට මේ 15ක් 20ක් ගන්නවා. දැන් මට ඔය ටිකට් එක ඇදුනාට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකට් ගැනීම අපේ මේ වැඩි විලක් වෙනවා. ටිකට් සමහර විට අලෙවි කරන තැන්වල මදි වෙනවා. ආපහු මේ ඉතුරු තැන්වලින් ටිකට් අලෙවි කරන එක ගෙනාලා දෙන එකනට කියවන් පස්සේ ආපහු ගෙනත් දෙනවා. ඒ ටිකට් ඉවර වෙන බොහොම සතුටින් ගන්නවා කට්ටිය.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝන් පැරසිටමෝල් විශේෂයකි.
1: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාඕචී ගන්න.
2: The Welcome Show.
3: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
4: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති
5: වෙන්නේ.
4: පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ.
5: ඒ
4: වගේම ඇත් පොකුණ අයිති වෙන්නේ අභයගිරියට.
5: ඒ
4: වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායිහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
5: තියෙන්නේ.
6: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
2: The Welcome Show.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
8: Endless Weekend with Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම අනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කෆේ විත් නිමේෂා.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

89.1 සුප්‍රීම් රේඩියෝ අපමහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පව ලොතරැයින් රුපියල් 20 ලක්ෂයක ප්‍රථම තයාගයේ දිනාගත් වාසනාවන්තයා ගම්පහ රත්නසිරි මහතා.
1: මම රත්නසිරි, මම ගම්පහ දෙසින් බදින්නේ. තාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයක් තියෙනවා. මම ඇඳුනා මට ලක්ෂයක් විදිහට ඉස්සර දෙකක් තුනක් ඇදලා තියෙනවා. රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්න. ගත්තොත් තමයි ටිකට් එකක් ඇදෙන්නේ. ගන්න නැතුව මේක ඇදෙන්නේ නැහැ, මේක දිනුන්නේ නැහැ කියන්නේ නැහැ. රජයටත් මේක 30ක් කරේනවා. ජනාධිපතිවරු මුදලටත් ඒකත් රටට සේවයක්. මේකෙන් අපිටත් ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. ඒකත් අපිට සෑහෙන සේවයක් කියන එක මම බලාපොරොත්තු වෙනවා. මම මගේ වචන දෙකේ නෝ. ලේට් ෂොප් එකක් කරන් හිටියේ මම ඉස්සෙල්ලා. ලේට් ෂොප් එක මගේ ව්‍යාපාර වැඩිලා ගියේ. මගේ ව්‍යාපාරය නැවත නගා සිටු වීම තමයි මගේ එකම ප්‍රමාණය. මේ ලක්ෂයේ සමන් කියන්නේ මේ ටිකට් ගන්න ගත්තොත් තමයි ඇදෙන්නේ. මගේ ව්‍යාපාරිකේ මට කරන් යන්න පුළුවන් දැන් කිසි කරදරයක් නැහැ. ජාතිලෝතර මණ්ඩලයට ඒ කාර්යමණ්ඩල සහෝද සේවම දරන මම ස්තුති කරනවා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න.
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙරි
5: හිතට ශක්තිය
3: සිරුරට සුවය
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
5: ලස්සනට ඉන්න අලුත් රහස්
7: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
3: කලර්ස් අකුණ පිළිකෑම
8: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
5: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතියේ දවස් පහේම උදේ
9: The Welcome Show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
10: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති
11: වෙන්නේ.
10: පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ.
11: ඒ
10: වගේම ඇත් පොකුණ අයිති වෙන්නේත් අභයගිරියට.
11: ඒ
10: වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායිහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
11: තියෙන්නේ.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
9: The Welcome Show. Supreme.

0: 89.3 Supreme Radio.
1: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුඵලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
2: The welcome show.
3: I burst the bodas like a balloon with us on the
2: hot Supreme Radio the welcome show.
1: සතිය දවස් පහේම උදේ 7ට.
2: The welcome show.
3: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිදහනේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
3: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
3: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය
8: FIFA World Cup 2026 තරඟ විස්තර.
9: ලෝක පාපන්දු කිරුළ අභියස ලියවෙන මහා බලපෙරළියේ උණුසුම් තොරතුරු වෙතයි මේ අවධානය. 2026 FIFA ලෝක කුසලාන පාපන්දු සැණකෙළියේ අතිශය තීරණාත්මක රවුන්ඩ් ඔෆ් 16 හෙවත් සුපිරි 16 දෙනාගේ වටය මේ වන විටත් මුළු මහත් ක්‍රීඩා ලෝකයම දැඩි උන්මාදයකට පත් කරමින් ක්‍රියාත්මකයි. ඊයෙන් ඇරමුණු මේ සුපිරි වටේ පළමු තරඟ ද්විත්වයේ උණුසුම් ප්‍රතිඵලත් සමගින් එම වටේම තවත් ලෝක පාපන්දු බලවතුන් සිව් දෙනෙකු මුහුණ දෙන තවත් මහා සටන් දෙකක් හෙට දිනේදී පැවැත්වෙනවා. ඒ කියන්නේ ජූලි මාස 6 සඳුදා දිනේදී ක්‍රීඩා ලෝලීන් දැඩි අවධානය බලා සිටින සුපිරි 16 දෙනා වටේ 3 සහ 4 මහාතරඟ සඳහා සියලු කටයුතු සූදානම්. හෙට අලුයම 1:30 නිව්යෝක් නිව්ජර්සි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු පළමු මහා ගැටුමෙන් ලෝක පාපන්දු පිටියේ සාම්බා රිද්මේ හිමිකරුවන් වන ප්‍රබල බ්‍රසීල කණ්ඩායම හමුවේ යුරෝපයේ සබිමත් නෝර්වේ කණ්ඩායම පිටියට පිවිසෙනවා. ඉන් අනතුරුව හෙට උදෑසන 5:30 දිනේ දෙවැනි මහා සටන පැවැත්වෙන්නේ මෙක්සිකෝ සිටි ක්‍රීඩාංගණයේදී. සත්කාරක මෙක්සිකෝ කණ්ඩායම සහ ප්‍රබල එංගලන්තය මෙහිදී මුහුණට මුහුණලා තරඟ වදිනු ලබනවා. මෞරටේ ප්‍රේක්ෂකින්ගේ අසම සම සහයෝගය මැද පිටියට පිවිසෙන මෙක්සිකානුවන් සහ එංගලන්තයේ දරුණු ප්‍රහාරකයන් අතර පැවැත්වෙන මෙම සටන සමස්ත තරගාවලියේම හැරවුම් ලක්ෂ්‍යයක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. FIFA ලෝක කුසලාන පිටියේ ඉදිරි උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට අප නිරන්තරයෙන්ම සූදානම්.
3: පාපන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙනසූ තේරසය. ඔබත් අතම ලාඕචී ගන්න.
2: අපි දැන් ඇවිල්ලින්නේ කාර්ය බහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගේ නහල බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් අංක දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තම අපට.
2: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
7: ලොව සුන්දරතම පාරාදීසේ.
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම් යම් සත්‍යයක්.
7: Travel with Supreme.
1: සතියේ දවස් 5ම
0: Supreme Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio

0: දැන් වෙලාව රාත්‍රි 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

माता नी।

0: 89.1 Supreme Radio.
1: Happening evening drive එක
0: lead කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: වරු කියනවා ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ. Back to back සින්දු අහන්න.
3: Let's go.
0: Every weekday at 4 p.m. in Porto with Ashi Ali. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
4: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති වෙන්නේ. පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ. ඒ වගේම ඇත් පොකුණ අයිති වෙන්නේ අභයගිරියට. ඒ වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායිහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
0: තියෙන්නේ. මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio. මගේ හඬ මගේ රටේ

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දහවල් දෙකට
0: සින්දු කෆේ විත් නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වළකනමු.
6: ඩෙංගු නිරෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහිත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
7: 89.1 89.3 Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: අතරෙනෙම පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද
3: හිතට ශක්තිය
1: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානමය හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වලට පිළිකෑම
5: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The Welcome Show.
1: I work for Bodhisattva Vala Udayasana
6: Hala. Supreme Radio, The Welcome Show.
3: Satya Davas Pahima, Uday Hatata.
6: The Welcome Show.
1: Anugrahaya.
7: Vartha Pita Vartha Thambame Koti Ate NLB Tanadithane Luturaiye Rupiyal Koti Dahatuna Name Ata Ikmavu Devanta Supiritya Galabadimin Rate Sangvardhaneta Devanta Shaktiyak Vemin Obat Dinawa Ratat Dinawana Jatiye Mahatana Sampata Tanadithane Viladigena Obat Koti Patiye Kuwan.
8: Meltol Hisarathaya Una Semprathishyava Angapata දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
0: සුප්‍රීම් රේඩියෝ

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්.
2: මේ ධනනිධානය 8,68,000 ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රත්නපුරේ ප්‍රියරත්න මහතා.
3: මගේ නම ප්‍රියරත්න. මට රුපියල් 40කින් කෝටි 8,36ක් හම්බුණා. මේ ඇත්තටම මේ ලොතරැයි මණ්ඩලයේ බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව. ඒකම මම නිතරම ලොතරැයි ගන්නවා, දවසට 10ක් 15ක් ගන්නවා. ඉතින් මට කවදා හරි ලොතරැයි කැදේ කියලා මට විශ්වාසයක් තිබුණා. බොහොම සන්තෝෂයක් ලැබුණා. මම හරි දැන් ඉඳ ගියත් නෑ මට මේගේ මුදල් ලැබීමක පිළිබඳව. ඇත්තටම ලොතරැයි මණ්ඩල දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරනවා. මේ මුදලක් ලැබුණාම මේ දියුණුව යොදා ගන්න පුළුවන්. ඇතරම ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රයෝග මුදල් ලබා දීම පිණිස. ඇතරම මේ වැඩි වැඩියෙන් ලොතරැයි මිලදී ගන්න. එතකොට තමයි මේ ලොතරැයි ගත්ත තරම තමයි මේ දිනුම් ඇදෙන්නේ. මම හිත හැමෝටම වාසනාවක් තියනවා මේ ටිකට් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මම ඉදිරියට ටිකට් නිතරම ගන්නවා. ලොතරැයි මණ්ඩලයේ වෙනුවෙන් මේ ඔබට ජයග්‍රහණ ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව් ඇතරම ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ මුදලක් මට ලබා දී පිළිබඳ විතරටත් ඔබ තමන් හදලා කියන්නේ නිතරම ලොතරැයි මිලදී ගන්න කියලා.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
4: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා හයි බෝඩ් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
5: අනිත් අය කරන එකම තමයි අපට.
4: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
6: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
7: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
8: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් විත් මැක්.
9: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
6: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලා පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
10: The welcome show.
11: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5ema udeha 7ට
10: The welcome show.
6: අනුග්‍රහය.
12: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
2: 89.1 89.3 Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: හපනින් ඒවිනින් ඩ්‍රයිව එක
2: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: ඔරු කියනවා ඉතින් ඒ වගේ උගලට ඔරු කියන්න බෑනේ
4: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
1: back to back සින්දු අහන්න
5: let's go
6: every weekday at 4 p.m. in porto with ashiyali ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තැන් සොයා උතුම් යමු සත්‍යයක්
6: Travel with Supreme
1: සතියේ දවස් පහේම The Welcome Show අහන්න
6: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: The Welcome Show. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පෑ තුන.
5: ලංකාවේ ඔයා බලන්න යන විශාලතම පොකුණු සහ අද්විතීය තාක්ෂණයක් සහිත පොකුණු කිහිපයක්ම අභයගිරිය පරිශ්‍රයට තමයි අයිති
1: වෙන්නේ.
5: පළවෙනි පොකුණ තමයි කුට්ටම් පොකුණ. එකක් නෙවෙයි දෙකක්නේ.
1: ඒ
5: වගේම ඇත් පොකුණ අයිති වෙන්නේ අභයගිරියට. ඒ වගේම තමයි අභයගිරි පරිශ්‍රය තුල නිපුණු පොකුණු 65ක් තිබුණු බව ඉතිහාස කතාවල සඳහන් වෙනවා. පායිහනිම්ගේ වාර්තාවල තියෙනවානේ උන්වහන්සේ ලංකාවට එද්දී අභයගිරිය ප්‍රධාන කොටගෙන භික්ෂුන් වහන්සේලා 5000ක් බණ භාවනා කළා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතාවය වෙනුවෙන් තමයි මේ පොකුණු ඉදිකරවලා
4: තියෙන්නේ. මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show 89.1 89.3 Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

89.1 තුන සුප්‍රීම් රේඩියෝ. අහසෙ පිලේ පොළොවේ බලේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

89.1 Supreme Radio.

89.1 සුප්‍රීම් රේඩියෝ අහසෙත් දිලේ කොළොඹෙත් බලේ කොතනත් ඇහේ සුප්‍රීම්

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසෙන් දිලේ පොළොවෙන් බලේ කොතනක්

0: 89.3 Supreme Radio.
1: අහිමි වුණත්

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහදෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබට සියලු රැකවරණය ලැබේ.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරු මිතුරෝ වෙති.

බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය.

නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක